0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා ඔබ සියලු දෙනාම අද SBS සිංහල සජීවී වැඩසටහනට. ඉතින් අද ජූනි මාසේ පළවෙනිදා SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලියනගේ. ඉතින් නැවුම් මාසයක ආරම්භයක් එක්ක අලුත් විශේෂාංග කිහිපයක්ම ඔබ වෙත අපි අද දවසේ ගෙනල්ලා තිනවා. හැබැයි ඒ මොනවද කියලා බලන්න කලින් අපි කැමති මේ වැඩසටහන ගෙනෙන මෙල්බර්න් භූමියේ ආදිවාසීන් සිහිපත් කරලා ඉන්න. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න් හි SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමති. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්ජරේ වයවුරුම් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සම්දිදූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අද දවසෙත් විශේෂංග කිහිපයක්ම ගෙනලා තියෙනවා. ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් තමයි අපි වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි. ඉතින් ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රධාන ප්‍රාන්ත දෙකේ නිවාස මිල ගණන් අඩු වෙලා කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. නමුත් කුලි නිවාසයන්ට නම් එතරම් හොඳ පුවතක් නෙමේ වාර්තා වෙන්නේ. ඉතින් කුලි නිවාස මිල ගණන් ඉහළ යන්න පුළුවන් කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු අද ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට දැනගන්නට පුළුවන්. ඉතින් ඒ ඇතුළු තවත් විශේෂාංග කිහිපයක්ම අපි ඔබ වෙත ගෙනලා තිනවා. ඉතින් අපි වැඩසටහන ආරම්භ කරමින් දැන් යොමු වෙමු අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනින්නේ සිඩ්නි නුවරින් ඉඳලා තිසරණී විජේ බණ්ඩාරා.

0: අද ජූනි 15 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණේ විජය බණ්ඩාර සිරස්තල ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක නිවාස මිල පහළට කුලී මිල ගණන් ඉහළ යන ලකුණු නව මත විමසුමකින් වන් නේෂන් පක්ෂය ඉදිරියෙන් ඇල්බනීසි තවමත් අගමැති ලෙස පෙරමුණේ වික්ටෝරියා පොදු ප්‍රවාහන ගාස්තු අඩකින් අඩුවීම අද සිට මියන්මාරයේ පිපිරීමකින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට 2026 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායමට දැන් පුවත් සවිස්තරව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක නිවාස මිල පහත බැස තිබෙනවා ඒ සිඩ්නි සහ මෙල්බර්න් නගරවලයි කෙසේ වෙතත් කුලී ගාස්තු ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා පරේෂණ ආයතනයක් වන කොටලිටි නව දත්ත පෙන්වා දෙන්නේ රටපුරා කුලි නිවාස ඉල්ලුම ඉහළ මට්ටමක පවතින බවයි. රටේ මේ වන විට කුලියට දීමට ඇති හෝ කිසිවෙකුත් ජීවත් නොවන කුලි නිවාස අනුපාතය 1.5% තරම් ප්‍රමාණයක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි මාසවල කුලි මිල ගණන් ඉහළ යනු ඇති බවයි නව දත්ත පෙන්වා දෙන්නේ. නව මත විමසුමකින් වන් නේෂන් පක්ෂය ලේබර් පක්ෂයට වඩා වැඩි ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ජනතාව ප්‍රිය කරන අගමැතිවරයා ලෙස ඉහළින් සිටින්නේ ඇන්තනි ඇල්බනීසි. රෙඩ් බ්‍රිජ් ගෲප් ඇක්සන් රිසර්ච් මත විමසුමෙන් ඇන්තනි ඇල්බනීසිට 31%, පෝලින් හැන්සන්ට 25%, ඇංගස් ටේලර්ට 14% වශයෙනුයි කැමැත්ත පළ වී ඇත්තේ. ලේබර් පක්ෂයට 28% ජනප්‍රසාදයක් හිමිව ඇති අතර වන් නේෂන් පක්ෂයට එම අගය 31%. වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගමන් ගාස්තු අඩකින් අඩුවීම අදින් ඇරඹෙනවා. මෙම සහනය වසර අවසානයේ දක්වා පැවැත්වෙනු ඇති. වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාව අප්‍රේල් මාසයේ සිට නොමිලේ පොදු ප්‍රවාහන සේවා භාවිත කළා. ඒ ප්‍රාන්තයේ ලේබර් රජය විසින් ජීවන වියදම් අවම කිරීම සඳහාගත් ක්‍රියාමාර්ගයක් අනුවයි. දෛනිකව මෙම සේවා භාවිත කරන්නන් ඩොලර් සිය ගණනක මුදල් ඉතිරි කරගනු ඇතැයි ප්‍රාන්ත ප්‍රධානි ජසින්ටා ඇලන් පවසනවා.
1: It'll save people up to $850. Again, it's another way that we can help households keep money in their budget. And I know from speaking to so many Victorians that that money will go on other essential items like the food bill, like rent, like mortgage. So this is why we are providing this support through to the end of the year.
0: Then, විදෙස් පුවතක්. මියන්මාරයේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 45 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුර සිදු ඇත්තේ චීන දේශ සීමාවේ සිට කිලෝමීටර 3ක් පමණ දකුණින් පිහිටි නම්කම් නගරයේ කවුන්ටොප් නම් ග්‍රාමයේදී. මෙම ප්‍රදේශය

හොඳයි. ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදිම මේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවට අද ඉඳලා පොදු ප්‍රවාහන සේවා අඩකින් අඩු වෙනවා මිල ගණන්. ඉතින් පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතා කරන්න අප්‍රේල් මාසයේ ඉඳලා වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවට අවස්ථාව ලැබුණා. අද ඉඳලා මේ වසර අවසානය වන තෙක් ගාස්තුව අඩකින් පමණ අඩු වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වෙන ජනතාවට. හොඳයි. ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ සඳහන් වෙච්ච මේ තවත් වැදගත් ප්‍රවෘත්තියක් තමයි මේ දේශපාලන සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ජනප්‍රියතාවය සහ මේ ඇගේ පක්ෂය වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියතාවය ඉහළ යාම. ඉතින් ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන මේ ප්‍රධාන පුවතක් තමයි මේක, වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියතාවය ඉහළ යාම. ඉතින් SBS නිවුස් වෙත ලැබී ඇති තොරතුරු අනුව මේ රෙඩ් බ්‍රිජ් ගෲප් සහ ඇක්සන් රිසර්ච් ආයතන කළ නව ජනමත සමීක්ෂණයකදී වන් නේෂන් පක්ෂයේ මූලික ඡන්ද වල ජනප්‍රියතාවය 31%ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් ලේබර් පක්ෂය ලබාගෙන තියෙන්නේ මෙහිදී 28%ක් පමණයි. ඉතින් ලේබර් පක්ෂයටත් වඩා ජනප්‍රියතාවය ඉහළ ගිහිල්ලා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් නමුත් මේ අකමැති ලෙස වඩාත්ම ජනප්‍රිය තාවයට පත් වෙන්නේ කවුද කියලා මේකෙදි බලලා තිනවා. ඉතින් මේ ප්‍රශ්නේදී අගමැති ඇන්තනි ඇල්බනීසි තවමත් ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි

0: advertising.
1: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
2: පොලින් හැන්සන් මන්ත්‍රීවරයට 25% ජනප්‍රියතාවයක් හිමිවෙලා තියෙනවා. මෙහිදී මේ දකින්නට ලැබෙන සුවිශේෂී කාරණය තමයි ඔස්ට්‍රේලියාවේ මේ ප්‍රධාන විපක්ෂ ලිබරල් පක්ෂ නායක ඇංගස් ටේලර්ට 14%ක ඡන්ද ප්‍රතිශතයක් තමයි මේ මනාප මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙන්නේ. ඔහුට ලැබිලා තියෙන්නේ 14%ක් පමණයි කියලා SBS නිවුස් වාර්තා කරනවා. ඉතින් මේ සමීක්ෂණයේදී මේ විශේෂයෙන්ම තරුණ ඡන්දදායකයින් අතරත් ලේබර් පක්ෂයට වඩා වන් නේෂන් පක්ෂය තෝරා ගන්න කැමැත්තක් තියෙනවා කියලා පෙනී ගිහිල්ලා තියෙනවා ලේබර් පක්ෂයට. ඉතින් ඡන්දදායකයින්ගේ පර්සෙප්ෂන් එක, ඡන්දදායකයින්ගේ මත වෙනස් කරන්න තවත් බොහෝ දේ කරන්න තියෙනවා කියලා අපිට මේ අනුව පෙනෙනවා. ඉතින් මේක ඕස්ට්‍රේලියාව තුළ ජීවත් වෙන මයිග්‍රන්ට්ස්ලට, මේ සංක්‍රමණික ප්‍රජාවට වැදගත් වෙන්නේ ඇයි? මේ කාරණය ගැන තමයි ගොඩක් සංක්‍රමණිකයෝ අවධානයෙන් ඉන්නේ. ඉතින් පොලින් හැන්සන් සහ මේ වන් නේෂන් පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ සංක්‍රමණ ගැන ඉතාම දැඩි අදහස් දක්වපු පක්ෂ. SBS නිවුස් වාර්තාවකට අනුව මේ පොලින් හැන්සන් මහත්මිය සඳහන් කළා තිබුණේ ඇය සංක්‍රමණවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ නැති වුණත් මාස් මයිග්‍රේෂන්, ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ සංක්‍රමණවලට නම් ඇය විරුද්ධයි කියලා. ඉතින් ඇය මේ ඉතාම දැඩිව තමන්ගේ මත ඉදිරිපත් කරන මන්ත්‍රීවරයක්. ඒ වගේම මේ බුර්කාවට එරෙහිව බුර්කාව තහනම් කරන්න ඕන වගේ මතත් ඇය පසුගිය දිනවල ප්‍රකාශ කළා තිබුණා, අපිට මතකයි. ඉතින් මේක මේ මයිග්‍රන් කමියුනිටි එකට බලපාන්නේ මේ ඍජුවම අදහෙට එන වීසා නීතියක් වෙනස් වෙන නිසා නෙමෙයි, මේක තවමත් මේ ජනමත සමීක්ෂණයක් පමණයිනේ. ඉතින් නමුත් දැන් මෙවැනි මතවල ජනප්‍රියතාවය ඉහළ යන විට ප්‍රධාන පක්ෂ දෙකත් මයිග්‍රේෂන්, හවුසිං, ජොබ්ස්, වෙල්ෆෙයා, සිකියුරිටි වගේ මේ ප්‍රධාන කරුණු ගැන තවත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් දේශපාලනය කියන්නේ ඒ වගේ දෙයක්නේ. ජනතා මතය මොන පැත්තටද හැරෙන්නේ, ඒ අනුව තමන්ගේ ප්‍රතිපත්තිත් යම් ආකාරයකට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ABC මාධ්‍ය ආයතනයත් වාර්තා කළ තිබ්බ මේ ෆාරා කියන ප්‍රදේශයේ පැවතිච්ච මැතිවරණයේදී, පසුගිය දිනවල පැවතිච්ච මැතිවරණයේදී වන් නේෂන් පක්ෂය එහිදී ජයග්‍රහණය කළා. මේක මේ ලිබරල් පක්ෂයේ බලකොටුවක් වෙලා තිබ්බ ප්‍රදේශයක්. ඉතින් මේක වන් නේෂන් පක්ෂය ජයග්‍රහණය කරනවා. ඉතින් එම ප්‍රදේශයේ සමහර ස්වදේශික ජනතාවට සහ සංක්‍රමණික ප්‍රජාවන් අතර යම් කනස්සල්ලක් මේ නිසා ඇති වෙලා තියෙනවා කියලත් ABC මාධ්‍ය ආයතනය වාර්තා කළා තිබ්බා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් නමුත් මේ නිසා මේ පුවත දෙස මේ මයිග්‍රන්ට් කමියුනිටිස්, සංක්‍රමණික ප්‍රජාවන් බලන්න ඕනේ බයෙන් නම් නෙමෙයි. නමුත් හොඳ අවධානයෙන් මේ තොරතුරු දෙස අවධානය යොමු කරන්න ඕනේ. පොලින් හැන්සන් මහත්මියගේ මන්ත්‍රීවරියගේ වන් නේෂන් පක්ෂයේ ප්‍රතිපත්ති දෙස හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඕස්ට්‍රේලියාව තුළ මයිග්‍රේෂන් කියන්නේ අද මේ හවුසිං ක්‍රයිසිස්, කොස්ට් ඔෆ් ලිවිං, ජොබ්ස් සහ මේ ජාතික අනන්‍යතාවය වගේ මාතෘකා එක තදින්ම සම්බන්ධ කරලා කතා කරන දේශපාලන කරුණක් වෙලා තියෙනවා. ඉතින් දේශපාලඥයෝ මේ අර්බුදවලට, ඇතැම් දේශපාලඥයෝ මේ අර්බුදවලට සංක්‍රමණිකයන් සහ මේ සිදුවන සංක්‍රමණ ඍජුව බලපානවා කියලා දේශපාලනික වශයෙන් මත පළ කරනවා. ඉතින් ලිබරල් පක්ෂය තමන්ගේ රජයක් යටතේ සංක්‍රමණ නීති දැඩි කරන්න කටයුතු කරනවා කියලා පසුගිය දිනවලදී ප්‍රකාශ කරනවා අපිට දැක ගන්නට ලැබුණා. අවසානයේදී කියන්න තියෙන්නේ මේ සමීක්ෂණයෙන් රජයක් වෙනස් වෙන්නේ නැහැ, මහමැතිවරණයකට තවත් කාලයක් තියෙනවා. නමුත් මේ පබ්ලික් මූඩ් එක, මහජන මතය

යම්මාකාරකින් වෙනස් වෙමින් තියෙනවා කියන සිග්නල් එක නම් මේ වගේ සමීක්ෂණයකින් අපිට දැකගන්නට ලැබෙනවා. ඉතින් මයිග්‍රන්ස්ලට සංක්‍රමණිකයින් ඇතැම් අය යම් යම් ආකාරයකට කම්පනයකට පත්වෙන්න පුළුවන් මේ ප්‍රවණතාවය නිසා ඇතැම් සංක්‍රමණිකයින් මේ නව ප්‍රවණතාවයට කැමති වෙන්නත් පුළුවන්. නමුත් මෙහිදී වැදගත් වෙන්නේ මේ සමාජ මාධ්‍යවල සෝෂල් මීඩියාවල පැතිරෙන කටකතාවලින් බිය නොවී විශ්වාසදායක මාධ්‍යවලින් තොරතුරු අරගෙන මේ පක්ෂවල පොලිසිස් මේ ප්‍රතිපත්ති ඇත්තටම අපේ වීසා සිටිසන්ෂිප් ෆැමිලි වීසා සහ මේ සංක්‍රමණිකයන්ගේ ඔස්ට්‍රේලියාවේ මේ ජීවිතයට ඔස්ට්‍රේලියාවේ අනාගත ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා අවධානයෙන් සිටින එක තමයි මෙහිදී වැදගත් වෙන්නේ. හොඳයි, ඉතින් ඒ තොරතුරත් එක්ක ඉතින් අපි ගීතයකට යොමු වෙන්නයි දැන් සූදානම් වෙන්නේ. මේ වගේ තොරතුරු සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම ඔබට කරුණු ගෙනෙනවා. ඉතින් අපගේ පොඩ්කාස්ට් සමග ඔබට එකතු වෙන්න පුළුවන් SBS සිංහල Facebook පිටුවට ගියොත්, ඒ වගේම SBS සිංහල වෙබ් අඩවියට ගියොත්. හොඳයි, අපි දැන් ගීතයක් රසවිඳලා නැවතත් හමු වෙමු.

0: Did you know that your Wi-Fi router could be limiting your internet speeds, especially if it's more than 5 years old? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
1: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
2: Starting a new life in Australia isn't easy.
3: A lot of companies have rejected me.
4: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
2: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
5: Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
6: Maubi Minpuat. ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
7: අද ජුනි මාසේ පළවෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් මේ ආරම්භ වෙන්නේ අදත් මව්බිමින් පුවත් විශේෂාංගය. ඊයේ රාත්‍රියත් පෙරේදා රාත්‍රියත් වෙසක් සිරියෙන් ඇලලී ඇති පසුබිමකයි ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් අපි මව්බිමින් පුවත් විශේෂාංගයෙන් හමුවන්නේ. සාමාන්‍යයෙන් වෙසක් කාලෙට කොළඹ ජනතාවගෙන් පිරී ඉතිරී යනවා දන්සැල්, තොරණ, වෙසක් කූඩු, වෙසක් පින්කම් ආදියෙන් කොළඹ නගරය සැරසී තිබුණා. ජනතාව වැඩි වශයෙන් පැමිණියා. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මාත්‍ර කේන්ද්‍ර කරගෙන. මාත්‍ර තත්වය ඒ හා සමාන බව තමයි අපිට තොරතුරු වාර්තා වුණේ. වෙසක් දින රාත්‍රියේ අපිට අහන්න ලැබුණා යලිත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිවීමක් පිළිබඳව. ඊට පෙර දවසේ මාධ්‍ය හමුවක් පවත්වලා ඛනිජ තෙල් නීතික සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මෛර නෙත්තිකුමාරගේ මහතා කිව්වේ ඉදිරි කාල සීමාවට හරියන ලංකාවේ තෙල් තියෙනවා, ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ, නමුත් එය වැඩි නොවන තත්වයක්ද සුළු වැඩිවීමක්ද කියලා කල්පනා කරමින් ඉන්නවා කියන පසුබිමක ඊට පස්සේ දවසේ රාත්‍රියේ ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව නිවේදනය ආවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් මිල ඉහළ ගියා.

0: Starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: ආකාරයෙන් අවධාරණය කළා.
4: අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයකට කරන්න අවස්ථාව ලැබින්නේ විදේශගත ශ්‍රමිකයන්. ඔවුන්ගේ අවුරුද්ද අපට එවලා තියෙන ඩොලර් බිලියන 8ක්. එනිසා අපි හැමදෙනාම ඩොලර් වලින් වියදම් කරනකොට කල්පනා කරන්න ඕන. මේ ඩොලර් අපිට එවලා තියෙන මැද පෙරදිග ඉතාමත් අසීරුවෙන් රැකියා කරන අය උපයාගත් ඩොලර් මේ. යුරෝප රාජ්‍යවල ඉතාමත් අසීරුවෙන් රෙස්ටුරන්ට් වල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා එවන ඩොලර් මේ. එනිසා මම හිතන්නේ අපිට එහෙම ඩොලර් පුච්චන්න අයිතියක් නෑ. අද අපි ණය ගන්නෙ 2040 දී අපිට ගෙවන්න පුළුවන්ද කියලා බලලා. එහෙම තමයි ණය 30 භාවය හදන්නේ. එහෙම නැත්නම් කවුරුත් දෙනවා, එහෙන් දෙනවා, මෙහෙන් දෙනවා, එහෙන් ගන්න පුළුවන්, මෙහෙන් ගන්න පුළුවන් ගත්තොත් මොකද වෙන්නේ? මේ ටික දුවන්න පුළුවන් අනාගතය අර්බුදයට පත් වෙනවා.
3: ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට ලිපියක් යොමු කරලා තිබුණා. පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණේ නැවත ස්ථාපිත කරන්න රජය කටයුතු කරමින් ඉන්නවා කියලා එමගින් දන්වලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අර මුදලෙන් ඇමරිකන් ඩොලර් මිලියන 695ක් අපිට හම්බුණා. ඒ පස්වන 6 සමාලෝචන සම්පූර්ණ කරලා තීරණය කිරීමත් එක්ක පහුගිය 13 වෙනිදාත් මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයාත් මහ බැංකුවේ අධිපතිවරයාත් අත්සන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත ලිපිය කෙමු කරලා තිබුණා. මේ මතින් දන්වලා තිබුණා IMF වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ගයක් වන පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණේ නැවත ස්ථාපිත කරන්න රජය කටයුතු කරනවා. ඒත් එක්කම මූල්‍ය අර මුදලේ විස්තරණ ණය වැඩසටහන යටතේ ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න රජය පූර්ණ ලෙස කැපවි ඉන්නවා කියලත් ජනාධිපතිවරයා එමගින් අවධාරණය කරලා තිබුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට ඒ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දීලා තිබුණා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මුදල් අවභාවිතා කරා කියන සිද්ධියට අදාළව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරා. ඒ වගේම අපි දැක්කා ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ පිළිබඳව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කරලා තිබෙන නඩුවත් ජූලි මාසයේ 17 වෙනිදා විභාගයට ගන්න කොළඹ මහාධිකරණය නියෝග කරා. මේ නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පසුගිය දා අවසන් කෙරුණා. ඒ සඳහා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහභාගී වුණා. මේ අවස්ථාවට සහභාගි වෙලා එළියට එද්දී මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සහ ඔහුට එරෙහිව නඩුව පිළිබඳවත් මේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් උත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරු මේ.
5: මේ ප්‍රශ්න අහන්නෙත් මම අධිකරණේ පෙනී ඉඳලා පූර්ව නඩු විභාගයට පෙනී ඉඳලා ඊළඟ නඩු දිනෙත් අරගෙන එළියට ආපු වෙලාවේ. ඉතින් අවශ්‍යතාවයේ තියෙන තැන අපි පෙනී හිටිනවා. ඒ වගේම තමයි පෙනී නොහිටින අය නීතිතුමරු ඉදිරිපත් කළා තියෙනවා. සහ ඒකම ඉතින් ඔය කියන ජේෂ්ඨ රාජපක්ෂවරුන් එක මේ ආණ්ඩුවේ මට වඩා හුඟක් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා 2005 ඉඳන්. ඉතින් ඒ අය ඔය හැමදාම කතා කරලා හවසට දැන් කොහොමද රටේ තත්ත්වය මොකද හිතන්නේ කියලා අහන වෙලාවෙත් එන්නේ කවදද කියලා අහගත්තොත් හොඳයි. ඉතින් මගෙන් අහන්න ඔබ මට වෙන්නේ බාප්පා. එයාලට වෙන්නේ යාළුවෝ. අමාර අය මටත් අභියෝග කරලා තිනවා පුළුවන් නම් ක්‍රිෂ්ණඩුව ගැන කියන්න කියලා. ඉතින් මම එයාට ආරාධනා කරනවා ඊළඟ උසාවි දිනේටල වාඩිලා ඉන්න කියලා. එහෙම නැත්නම් ජනාධිපතිතුමා හම්බෙලා ඒ තීන්දුව ගැනත් අහගන්න. මොකද දැන් බලන්න මොකද ජනාධිපතිතුමා නිත් තීන්දුව දන්නවනේ.
3: තිස්සමහරාමේ පැවැත්වුණු වෙසක් වැඩසටහනකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කළා ලංකාවේ වර්තමාන තත්ත්වය උපයෝගී කරගෙන ලංකාවේ බුහුදේශපාලනයේ කෙලිබිමක් කරගන්න බොහෝ පාර්ශව උත්සාහ කරමින් ඉන්නවා. ඒ සඳහා ඉඩ ලබා දෙන්න බෑ කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එහිදී අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.
6: මේ රටේ ජීවත්වන දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජීවිත කඩා වැටිලා ආදායම් මාර්ග අඩු වෙලා මෙවන් තත්වයක් තුල බොහෝ කණ්ඩායම්වල අවධානය යොමු වෙලා තිබෙනවා. අපේ රටේ අන්තරාදායක තත්ත්වය උපයෝගී කරගෙන අපේ රට භූදේශපාලනයේ කෙලිබිමක් කරගන්න ඒකට අපි ඉඩ දබන්නට දෙන්න බෑ. එක් එක් බලවේග වලට ඕනෝන විදිහට අපේ රටේ අභ්‍යන්තර ක්‍රියාදාමයන් වලට ඇඟිලි ගසන්නට ඉඩ දෙන්න බෑ. ඒ තවන්නෙත් නැහැ. අපි ස්වාධීනව රටක් හැටියට කටයුතු කරන්නට හැම අංශයකින්ම අපි රටක් හැටියට ශක්ති සම්පන්න වෙන්නට ඕන.
3: වෙසක් දිනේම මල්වතු පාර්ශ්වයේ ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කළා. ඒ අටමස්ථානාධිපති දුරය සම්බන්ධයෙන් පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙන චෝදනාව පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වෙලා ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනවා.

0: තාවකාලිකව අටමස්ථානාධිපති දුරයට පත්වීමක් සිද්ධ කරා ඒ අනුව අටමස්ථානාධිපති දුරේ කටයුතු ආවරණය කරන්න උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල වැටුණු වෙවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත් කරන්න අටමස්ථාන කමිටුව තීරණය කරා කියලා තමයි මල්වතු මහා විහාරය නිකුත් කරපු නිවේදනයෙන් සඳහන් වුණේ. ඒ අනුව නඩු කටයුතු අවසන් වනතුරු තාවකාලිකව එම කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි චෛත්‍යාරාමා අධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන්ව තාවකාලිකව පත් කරලා තියෙනවා. එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
1: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
2: හොඳයි, ඉතින් දැන් වෙලාව 11:27. FIFA ලෝක කුසලානය 2026 ගැන කෙටි මතක් කිරීමක් කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මෙවර ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ඔස්ට්‍රේලියාව තුළ හිමිවෙලා තියෙන SBS මාධ්‍ය ආයතනයට. ඉතින් SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ ඔබට මේ සියලුම තරඟ නොමිලේ බලාගන්න හැකියාව තියෙනවා. ඉතින් FIFA ලෝක කුසලානය ආරම්භ වෙන්නේ ජූනි මාස 12 වෙනිදා මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර තියෙන තරගයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් එදින උදෑසන 4:00 තමයි මේ තරගය ආරම්භ වෙන්නේ ඔස්ට්‍රේලියානු නැගෙනහිර වේලාවෙන් උදෑසන 4:00. ඉතින් මේ තරගය සජීවීව නරඹන්න ඔබට හැකියාව තියෙනවා SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ. ඉතින් මේ තරගාවලියේ තරග 104ම SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ විකාශය කරන්න SBS මාධ්‍ය ආයතනය සූදානම් ඉන්නවා. ඉතින් SBS සිංහල විදිහට අපිත් සූදානම් ඉන්නවා මේ තොරතුරු දිනපතා ඔබට ගෙන එන්න. ඉතින් ඒ සමගින් එකතු වෙන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි, දැන් අපි ගීතයක් රසවිඳින්න තමයි සූදානම් ඉන්නේ. මේ ගීතේ රසවිඳලා නැවතත් හමු වෙමු.

0: starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
4: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
5: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
6: ශීතකාලීදී ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවෙන්සා එහෙම නැත්නම් ෆ්ලූ වැක්සින් එක ගැන ගොඩක් දෙනෙක් අවධානයක් යොමු කරන දෙයක් යොමු වෙන දෙයක් ගොඩක් දෙනෙක්. ඉතින් කොහොම නමුත් ඔස්ට්‍රේලියාවේ ඉන්න ඇතැම් පිරිසකගේ විශේෂයෙන්ම ගත්තොත් මේ විවිධ පසුබිම් වලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණ පිරිස අතර තමයි මේ සම්බන්ධයෙන් විවිධ විශ්වාස දුර්මත තියෙන්නේ. ඉතින් මේ නිසා අද අපි මේ ගැන SBS සිංහල සේවෙන් කතා බහ කරන්න හිතුවා. මේ ගැන අපිව දැනුවත් කරන්න දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙල්බර්න් වලින් චමීර රණතුංග වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි ආයුබෝවන්. හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ ඔස්ට්‍රේලියාවේ අපිට මේ ලබා දෙන ෆ්ලූ වැක්සින් එක ඇත්තටම නරකයි කියලා ඇතැම් පිරිසකගේ අවබෝධයක් තියෙනවා, ඇතැම් පිරිසක් සිතනවා. ඉතින් මේක ඇත්තටම නරකද, මේක අතුරු ආබාධ ලබා දෙනවද, අපි මේ ගැන මුලින්ම පැහැදිලි කරගෙනමු.
7: ඔව් නිපුණ, හොඳ ප්‍රශ්නයක්. මේක ඇත්තටම ගොඩාක් වෙලාවට මගෙන් උත් අහන ප්‍රශ්නයක්. ඔස්ට්‍රේලියාවේ භාවිතා කරන ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක සියල්ලම දැඩි ආරක්ෂක පරීක්ෂණ සහ තත්ත්වපාලන ක්‍රියාත්මක වීම තුළින් තමයි එන්නේ. ඒ එතකොට ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් සුළු අතුරු ආබාධ වගේ දේවල් එන්න පුළුවන්. ඒ ඇරෙන්ඩ විශාලම ප්‍රශ්න මොනවත් එන්නේ නැහැ. ඉතින් සුළු ආබාධ කියලා කිව්වම අපි හිතුවොත් ඒ ඉන්ජෙක්ෂන් එක ගහපු ස්ථානයේ අතේ රතුවීමක්, සුළු වශයෙන් උණ ගතියක්, ඇඟේ අමාරුවක් දවස් දෙකක් විතර පවතින්න පුළුවන්. නමුත් බරපතල අතුරු ආබාධ ඉතාම දුර්ලභයි. හැබැයි අපි දන්නවා ෆ්ලූ රෝගයෙන් ඇතිවිය හැකි අවදානම එන්න ඇති අවදානමට වඩා බොහෝම වැඩි.
6: හොඳයි වෛද්‍යතුමනි, දැන් අපි ඇත්තටම මේ ෆ්ලූ වැක්සින් එක ලබා ගැනීම අත්‍යවශ්‍යද? මේ සම්බන්ධයෙන් ඔබ මොන වගේ වෛද්‍ය උපදෙස් ලබා දෙන්නේ?
7: ඔව් වෛද්‍යවරයෙකු වශයෙන් මගේ මතය, විශේෂයෙන්ම වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, ඒ වගේම ගැබිනි කාන්තාවන්, කුඩා දරුවන්, සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන් සහ දියවැඩියාව, හෘද රෝග, පෙනහළු රෝග වැනි දිගුකාලීන රෝග ඇති ඕනෑම වයස් පරතරයක කට්ටියට මෙය ලබා ගැනීම ඉතාමත්ම වැදගත්.

0: ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ වෛරසයක්. සාමාන්‍යයෙන් මේ සෙම්ප්‍රතිශ්‍යාව විතරක් ඇති කරන වෛරසයක් නෙමේ. අරමං ඉස්සල්ල කියපු කාණ්ඩවල කට්ටියට නියුමෝනියාව, රෝහල් ගතවීම සහ ඇතැම් අවස්ථාවල මරණය දක්වා ගෙන යා හැකි රෝගයක්. ඉතින් එන්නත ලබා ගැනීමෙන් රෝගයේ වැළඳීමේ අවධානමත් බරපතල සංකූලතා ඇතිවීම අවධානමත් සැලකිය යුතු ලෙස අඩුවෙනවා.
1: හොඳයි වැඩි චමිර, දැන් ඇතැම් පිරිසක් හිතනවා දැන් මේ ෆ්ලූ වැක්සින් එක ගත්තයින් පස්සේ වැක්සින් එක නිසා අපිට උණ වැළඳෙන්න පුළුවන් කියලා. මේ විදිහට මේ ෆ්ලූ වැක්සින් එකෙන් අපට උණ මේ ෆ්ලූ ඉන්ෆ්ලුවෙන්සා වැළඳීමේ හැකියාවක් තියෙනවද? මේ ගැනත් කියමු.
0: මේක බොහෝ දෙනා අතර පවතින දුර්මතයක්. ෆ්ලූ වැක්සින් එකෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ෆ්ලූ වැක්සින් එක අපි කියන්නේ ඉනැක්ටිව් වැක්සින් එකක් කියලා. එතකොට ඒක සජීවී වෛරසයක් අඩංගු නැහැ. නමුත් එන්නත ලබාගත් පසු මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ ඒ ප්‍රතිචාරයක් වශයෙන් සුළු උණ ගතියක්, සුළු වෙහෙසක් වගේ දවසක් දෙකක් වගේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඉන්ෆ්ලුවෙන්සාව නෙමෙයි.
1: හොඳයි වෛද්‍යතුමනි, දැන් තවත් දුර්මතයක්, තවත් ගැටලුවක් තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක මගින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයහපත් බලපෑම් සිදු කරනවා කියන කාරණාව. මේක ඇත්තක්ද? මේ ගැනත් කැමතියි දැනගන්න.
0: හොඳයි, ඇත්තටම එන්නතේ අරමුණ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම. අපේ ශරීරයේ වෛරසය හඳුනාගෙන එයට එරෙහිව ආරක්ෂාවක් ගොඩනගා ගන්නවා ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක ලබා ගත්තන් පස්සේ. ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට මුහුණ දීමට වඩාත් සූදානම් විදිහට සිටීමක් තමයි ඇති වෙන්නේ.
1: හොඳයි වැඩි චමිර, ගොඩක් කරුණු කාරණා කතා බහ කරා. අපි දැන් තවත් ගැටලුවක් තමයි මේ ගැබිනි කාන්තාවන්ට මේ ෆ්ලූ වැක්සින් එක ආරක්ෂිතද නැද්ද කියන මතභේදය. මම කැමතියි මේ ගැන අවසන් වශයෙන් ඔබෙන් වෛද්‍යවරයෙක් විදිහට මොන වගේ අදහස්ද තියෙන්නේ කියලා දැනගන්න.
0: ඔව් නිපුණ, මේක බොහොම හොඳ ප්‍රශ්නයක්. මම අර ඉස්සෙල්ලා කිව්වා

0: Starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: පරීක්ෂණ අනුව දැන් අවුරුදු ගොඩ කාලයක ඉඳලා World Health Organization එකෙන් පවා රෙකමෙන්ඩ් කරපු දෙයක් තමයි ගැබිනි කාන්තාවන් අනිවාර්යයෙන්ම ෆ්ලූ වැක්සින් එක ලබා ගත යුතුයි. ඒ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය බලධාරීන්ද ඒ විදිහටම නිර්දේශ කරලා තියෙනවා. ඇත්තටම ගර්භණීය සමයේ ඉන්ෆ්ලුවෙන්සා වැළඳුනොත් බරපතල සංකූලතා ඇතිවීමේ අවධානම වැඩි. එන්නත ලබා ගැනීමෙන් මව ආරක්ෂා වෙනවා වගේම උපන් පසු මුල් මාස කීපය තුළ දරුවාටත් යම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒකට මොකද හේතුව? අපිට සාමාන්‍යයෙන් දරුවා ලැබුණයන් පස්සේ මාස 6ක් යනකම් ෆ්ලූ වැක්සින් එක දැනට තියෙන නිර්දේශ අනුව දෙන්න අමාරුයි. ඒ නිසා මම ගොඩාක්ම නිර්දේශ කරනවා ගැබිනි මවරුන්ට ෆ්ලූ වැක්සින් එක ලබා ගන්න කියලා. ෆ්ලූ වැක්සින් එක පිළිබඳව දුර්මත ගොඩක් තිබුණත් විද්‍යාත්මක සාක්ෂි අපට කියා දෙන්නේ ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් මහජන සෞඛ්‍ය මෙවලමක් බවයි. විශේෂයෙන්ම ශීතකාලයේදී තමන්ව තම පවුලේ අයව සහ සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා වාර්ෂිකව ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක ලබා ගැනීම ඉතාමත්ම වැදගත් බව මම වෛද්‍යවරයෙක් වශයෙන් අවධාරණය කරනවා.
4: හොඳයි, මේෙහිදී සම්පත්දායක පොදු කරුණු පිළිබඳව තමයි අවධානයක් යොමු කරමින් සිටියේ. මේ එක් එක් පුද්ගලික තත්ත්වනුව වෙනස් වීමේ හැකියාවක් තියෙන නිසා තමන්ට අවශ්‍ය පරිදි විශේෂඥ උපදෙස් ලබා ගන්න යොමු වෙන්න කියලා තමයි අපි සඳහන් කරන්නේ. ඔස්ට්‍රේලියාවේ ඉන්න ඇතැම් පිරිසකගේ විශේෂයෙන්ම විවිධ පසුබිම් වලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු පිරිස අතර මේ ඉන්ෆ්ලුවෙන්සා එහෙම නැත්නම් ෆ්ලූ වැක්සින් එක සම්බන්ධයෙන් විවිධ විශ්වාස දුර්මත තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් තමයි SBS සිංහල සේවෙන් අපි අද දවසේදී කතා බහ කරමින් පසු වුණේ. ඉතින් මේ ගැන අපිව දැනුවත් කරන්න අද දවසේදී SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධුනේ මෙල්බර්න්හි චමීර රණතුංග වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, හැමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට මේ ආකාරයෙන් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයබෝවන්.
3: අයබෝවන් නේ පුනා.
5: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
6: ඔබ චිත්‍රපට නැරඹීමට කැමති කෙනෙක්ද? SBS on demand වල තිබෙන සිය ගණනක්කන චිත්‍රපට එකතුෙන් ඔබ කැමති චිත්‍රපටයක් ඕනෑම වේලාවකදී නරඹන්න දැන් ඔබට පුළුවන්. ලොව හොඳම නාට්‍ය, වාර්තා වැඩසටහන් සහ විවිධ වර්ගයේ චිත්‍රපට නරඹන්න පිවිසෙන්න sbs.com.au/ondemand.

0: starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
4: SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලිස්නොත් සමන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබඩවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සමන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
5: අපි SBS සිංහල සේවයේ ඔස්සේ විවිධ මාතෘකා පිළිබඳ කතාබහ කරනවා. අද අපි කතා කරන්න සූදානම් වන්නේ මේ වෛද්‍ය ශිෂ්‍යත්වයටම සම්බන්ධයි. නමුත් වෛද්‍ය පර්යේෂණ සම්බන්ධයෙන් මේ සුවිශේෂී පර්යේෂණ සොයාගැනීමක් නව සොයාගැනීමක් විදිහට හඳුන්වන්නට පුළුවන්. අපි මේ පිළිබඳ කතා කරන්නට ආරාධනා කරා RMIT විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් ලෙස කටයුතු කරන ආචාර්ය පබුදි වීරතුංගට. ඇය රසායන විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවේ RMIT විශ්වවිද්‍යාලයේ College of Science විද්‍යාලයේ ආචාර්යවරියක්, එහෙම නැත්නම් මේ පර්යේෂිකාවක් විදිහට කටයුතු කරනවා. ආචාර්ය පබුදි වීරතුංග, බොහොම ගෞරවයෙන් අපි SBS සිංහල සේවයට පිළිගන්නවා. අයිබෝන්.
6: අයිබෝන්.
5: හොඳයි, දැන් මේ අලුත්ම සොයාගැනීම පිළිබඳ පසුගියදා RMIT විශ්වවිද්‍යාලය මාධ්‍යයට දැනුම් දුන්නා. මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන මේ බැක්ටීරියාව, එහෙම නැත්නම් මේ බැක්ටීරියාව හඳුනා ගැනීමට දැනට භාවිතා කරන ක්‍රමවේදයට පරිබාහිර නවතම අත්හදා බැලීමක් විදිහට මේ පබුදි ඇතුළු කණ්ඩායම සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට මේ රැපිඩ් කලර් චේන්ජින් ටෙස්ට් කියන මේ අලුත් පර්යේෂණයේ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තියෙනවායි කියලා. මම සාකච්ඡාව මෙහෙම පටන් ගන්න. මොකක්ද මේ බැක්ටීරියාව? ඇයි අපි මේ බැක්ටීරියාවට බය වෙන්නට ඕන?
6: ඕකසප මේ ඇත්තටම අපි මෙතනදී කරලා තියෙන්නේ ගෝල්ඩන් ස්ටෙෆ් කියලා බැක්ටීරියා එකක් අඳුරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඩෙවලොප් කරලා තියෙන්නේ. මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියලා කියන්නේ විද්‍යාත්මක නාමය ගත්තොත් අපි කියන්නේ Staphylococcus aureus කියලා. මේ බැක්ටීරියා එක හැමෝම කොමන්ලි හඳුනන නේම් එක තමයි ගෝල්ඩන් ස්ටෙෆ්. එතකොට මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන බැක්ටීරියා එක අපි හැමෝම නමින් දන්නේ නැති වුණාට අපි හැමෝගෙම ලෝක ජනගහනයේ 30% වගේ ප්‍රමාණයකගේ සමය සහ නාසය නැචරලි ඒ බැක්ටීරියාව පවතිනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ වෙන්නේ මේ බැක්ටීරියාව අපේ තියෙන මොකක් හරි තුවාලයක් හරි එහෙම නැත්නම් කැපුමක් වගේ දෙයකින් අපේ ඇඟ ඇතුළට ඇතුල් වුණොත්, එහෙම නැත්නම් අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ඇතුල් වුණොත් එහෙම මේ සිටුේෂන් එක ටිකක් වෙනස් වෙනවා. එතකොට ඒ සිටුේෂන් එකෙන් අපිට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නැත්නම් බැක්ටීරියා ආසාදිත තත්ත්වයක් කියන එක මේ ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ ඇති වෙන මේ බැක්ටීරියා ආසාදිත තත්ත්වය ගොඩාක්ම බරපතල අවස්ථා වෙනකම ඩිවලොප් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ලෝකයේ මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන එක විශාල සෞඛ්‍ය ගැටලුවක් විදියට සලකනවා. ඊට අමතරව අපිට මේ ගෝල්ඩන් ස්ටෙෆ් එක හැදුනට පස්සේ ඒකට දෙන ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් ගත්තාම සමහරක් වෙලාවට මේ බැක්ටීරියා එකට පුළුවන් ඒ ඇන්ටිබයොටික් එකට රෙසිස්ටන් එකක් ඩිවලොප් කරන්න. ඒක හඳ මේ බැක්ටීරියා එකට ට්‍රීට් කරන එක ගොඩක් අමාරු වෙනවා. දැනට තියෙන දත්ත අනුව ලෝකේ වසරකට මිලියනයකට වඩා වැඩි මරණ ප්‍රමාණයක් මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන බැක්ටීරියා එකෙන් වෙන හන්ද ඒක ඇත්තටම ග්ලෝබල් ත්‍රෙඩ් එකක් විදියට තමයි කන්සිඩර් කරලා තියෙන්නේ.
5: හොඳයි, දැන් මෙච්චර කාලයක් කොයි විදිහටද වෛද්‍යවරු එහෙම නැත්නම් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ නිරතවන්නන් මේ බැක්ටීරියාව හඳුනා ගැනීමට කටයුතු කරේ, සහ ඔබේ පර්යේෂණයෙන් කොයි වගේ වෙනස්කමක්ද ඔබ යෝජනා කරන්නේ?
6: ඇත්තටම ගොඩක් ක්‍රම මොකද මේ ඒක තියෙන බරපතලකම නිසා ඉන්ෆෙක්ෂන් එකේ තියෙන බරපතලකම නිසා ගොඩක් මෙතඩ්ස් ඩිවලප් කරලා තියෙනවා මේ බැක්ටීරියා එක අඳුරගන්න. බට් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි මේ බැක්ටීරියා එකෙන් අඳුරගන්න ඩිවලප් කරලා තියෙන මෙතඩ් වල ලොකු කාලයක් ගත වෙනවා. ඒ ලොකු කාලය ඇතුළතදී සමහරක් වෙලාවට මේ ඉන්ෆෙක්ෂන් එක මේ දරුණු තත්ත්වයකට උනත් පත් වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව සමහරක් වෙලාවට මේ ඩිවලප් කරලා තියෙන ගොඩක් ටෙස්ට් ගත්තහම ඒක ලැබෝරටරි එක කියන්නේ ලැබ් එකක විතරක් කරන්න පුළුවන් ටෙස්ට් එකක් විදිහට සමහරක් ටෙස්ට් තියෙනවා. මට ඒකට හොඳම උදාහරණයක් විදිහට කියන්න පුළුවන් කොරෝනා වෛරස් එක තියෙනකොට මුලින්ම අපිට ඩයග්නොස්ටික් ටූල් එකක් විදිහට ආවේ PCR ටෙස්ට් එක. ඉතින් ඇත්තටම අපිට ටෙස්ට් කරන්න ඕනේ නම් අපි ලැබ් එකකට ගිහිල්ලා අපේ සෑම්පල් එක දීලා ඊට පස්සේ අපි ඒකේ රිසල්ට් එක ගන්න ඕනේ. ඒ වුණාට ඊට පස්සේ ඒක තව ඩිවලප් කරගෙන එනකොට ඒක ඇත්තටම කොරෝනා අපිට ආවා කොරෝනා වලට රැඩ් කිට් එකක්. ඉතින් මේ රැඩ් කිට් එක ඇත්තටම අපිට ගෙදරදී උනත් යූස් කරලා බලන්න පුළුවන් අපිට ඇත්තටම කොරෝනා ආසාදිත තත්ත්වයක් තියෙනවද කියලා. ඒ වගේ يعني මේ දැනට තියෙන මෙතඩ්ස් වල තියෙන ප්‍රශ්න මොනවද කියන එක අඳුරගෙන තමයි අපේ ගෲප් එකෙන් ඇත්තටම මේකට අලුත් සිම්පල් ටෙස්ට් එකක් තමයි ඩිවලප් කරලා තියෙන්නේ. ඒ ඉතින් අපි මේ ටෙස්ට් එක ඩිවලප් කරනකොට කන්සෙප්ට් එක ඇත්තටම හරි සිම්පල්. අපි යූස් කරලා තියෙන්නේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා හදලා තියෙන ගෝල්ඩ් නැනෝ පාටිකල් උයි. තව තියෙනවා ඇත්තට මේකට කියන්නේ DNA බයින්ඩර්ස් කියලා. මේ DNA බයින්ඩර්ස් වලට පුළුවන් මේ ගෝල්ඩන් ස්ට්‍රැෆ් කියන බැක්ටීරියා එක අඳුනගන්න. එතකොට මේ ගෝල්ඩ් නැනෝ පාටිකල්ස් හා DNA බයින්ඩර්ස් තියෙන මික්ෂර් එකකට මේ ගෝල්ඩන් ස්ට්‍රැෆ් එක දැම්මට පස්සේ ඇත්තට මේකෙන් කලර් එකක් ඩිවලප් වෙනවා. දැන් ගෝල්ඩන් ස්ට්‍රැෆ් එකේ ඇත්තටම එක එක ධාතී ස්ට්‍රේන්ස් ගොඩාක් තියෙනවා. එතකොට මේ එක එක ස්ට්‍රේන් එකට ඩිවලප් වෙන කලර් එක වෙනස්. අපි ඒකට ඇත්තටම කියනවා යුනික් ෆින්ගර් ප්‍රින්ට් එකක් කියලා. මේ ෆින්ගර් ප්‍රින්ට් එක යූස් කරලා ඇත්තටම ක්ලිනිෂන්ස්ට පුළුවන් මේකේ ඉන ගෝල්ඩන් ස්ට්‍රැෆ් එක ඩේන්ජරස් ස්ට්‍රේන් එකක්ද එහෙම නැත්නම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් ස්ට්‍රේන් එකක්ද ඒ වගේ ගොඩක් ලොකු ইনফরমේෂන් ප්‍රමාණයක් ඒගොල්ලන්ට එකෙන් ගන්න පුළුවන්.
5: හොඳයි. දැන් මේ වන විට ඔබ මේ පරිශ්‍රණය සාර්ථකව මෙහි ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. මොකක්ද මෙහි ඊළඟ පියවර? මෙය සායනික මට්ටමට ගෙනේම එහෙම නැත්නම් මෙය වෙළඳපොළට හඳුන්වා දීම දක්වා දුරගමනක් යන්න පුළුවන් තත්වයක් තියෙනවද?
6: ඇත්තටම දැනට අපිට තියෙන්නේ ලැබෝරටරි මට්ටමින් අපි ටෙස්ට් කරලා වැලිඩේට් ෆුලි වැලිඩේට් කරලා තියෙන ටෙස්ට් එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපේ ඊළඟ ස්ටෙප් එක තමයි අපිට ඉන්න ක්ලිනිකල් පාර්ට්නර්ස්ලත් එක්ක එකතු වෙලා මේ ටෙස්ට් එක ඇත්තටම ඒ ක්ලිනිකල් සෙටප් එක කියන්නේ රෝහලක සායනයක කොයි විදිහටද මේක යූස් කරන්න පුළුවන් කියලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඊළඟ ස්ටෙප් එක වැලිඩේට් කරන එක තමයි අපි ඇත්තටම කරන්නේ. එතකොට එහෙම කරාම දැන් අපි මේ ටෙස්ට් එකේදී ටෙස්ට් කරලා තියෙන ගෝල්ඩන් ස්ට්‍රැෆ් ස්ට්‍රේන්ස් ප්‍රමාණයක් තියෙනවා. බල ඇත්තටම අපි මේ ක්ලිනිකල් සෑම්පල්ස් වලට ගියාට පස්සේ අපිට තවත් වැඩිපුර ස්ට්‍රේන් ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට අපිට ගොඩක් ලොකු ඩේටාබේස් එකක් හැදෙනවා. ඊට අමතරව අපිට බලන්න ඕනේ මේ ටෙස්ට් එක දැන් මම කියවනේ අපේ ටෙස්ට් එක ඇත්තටම විනාඩි 10ක් 15ක් ඇතුළත කාලයකදී ක්ලිනිෂන්ස්ට මේ අදහසක් ගන්න පුළුවන් මොකද්ද මේ ඉන්න ගෝල්ඩන් ස්ට්‍රෙෆ් එක ඒකේ ස්ට්‍රේන් එක කොයි විදියට කියන විස්තර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට බලන්න ඕනේ අපිට මේ අඩු කාලයකදී හම්බෙන එකයි දැනට තියෙන මෙතඩ් එකයි කම්පයර් කරලා මේ දෙක කොයි විදියටද අපිට ඊළඟ ස්ටෙප් එකට අරගෙන යන්න පුළුවන් කියලා. ඇත්තටම මේ ටෙස්ට් එක ගැන කිව්වොත් මේක මේ අපි රිප්ලේස්මන්ට් ටූල් එකක් විදියට නෙමෙයි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඇත්තටම කොම්ප්ලිමෙන්ටරි ටූල් එකක් විදියට තමයි අපි යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙන් අර ක්ලිනිෂන්ස් අට ඒගොල්ලන්ගේ ඩිසිෂන්ස් ගන්න එක ගොඩක් ඉක්මනට සහ පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩේටාබේස් එක ඔක්කොම එකතු වුණාට පස්සේ

0: එවිඩන්ස එක තම අපි නෙක්ස්ටේජගේ ට්‍රන්ස්ලේෂනල් පාත්වයක කොයි විදිරද සැන්සිඩ කරන කියලා බලන්න කමර්ශල් ප්‍රඩක්් එකක් වෙනකම්.
1: මේ ප්‍රතිඵල පිළිබඳ අනාගතයේ ඒ කොයි විදිහේ බලපෑමක් සෞඛ්‍ය ශේෂත්‍රයට සිදුකරාවිද ඒ පිළිබඳ මොනවදඔබ අදහස්?
0: ඇත්තටම මං හිතන්නේ පර්යේෂකාවක් විදිහට අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි සමාජයට වැදගත් වෙන දෙයක් නිර්මාණය කිරීම. ඒ ප්‍රොසෙස් එක ගත්තහම ඒක වෙරි ස්මූත් ප්‍රොසෙස් එකක් නෙමේ, අප්ස් ඇන් ඩවුන්ස් ඔල්වේස් තියෙනවා. ඉතින් ඒක හන්ට ඇත්තටම මේ ෆයිනල් ප්‍රඩක්් එකක් විදිහට, සක්සෙස්ෆුල් ප්‍රඩක්් එකක් විදිහට දෙයක් තියෙනකොට ඒක ඇත්තටම හරි මෝටිවේටින් අපේ ඊළඟ ස්ටෙප් එකට යන්න. මේ ටෙස්ට් එකෙන් ක්ලිනීෂන්ට ඇත්තටම ගොඩක් ලොකු හෙල්ප් එකක් වෙනවා. ඒගොල්ලන්ගේ ඩිසිෂන් ට ගන්න ්‍රයිල් නිර ප්‍රස්ක්‍රයිබ් කරන්න ඇතුව හරියට අවශ්‍ය ප්‍රතිකාර නිර්දේශ කරන්න පුළුවන් වෙනවා. ඒ ඔක්කට මත් වඩා ඇඩ්ඩන්ඩ්දේ එක පේෂන්ස් ලගේ අවුට්කම් එක ගොඩක් ඉම්පරූ වෙන්න හේතු වෙනවා. ඉතින් මං යස් කරන ටෙක්නෝලජික ම දන්න රිසර්ච් ේරියයකත් එක් ඒවගේ ලොකු රියල්වර්ඩ් ඉන්පක්් එකක් මට කරන්න පුළුවන් මංහිතන රිසර්ච කෙනෙක් විදිට එක මට ගොඩක් ලොකු සටිස්ක්ටේෂන් එක.
1: මොකදඔබට හිතෙන්නේ ඔස්ට්‍රලියාවේ මේ පර්යේෂණ පහසුකම් පිළිබඳ, මේ වෛද්‍ය පර්යේෂණ ශේෂත්‍රය පිළිබඳව?
0: ඇත්තටම මේ ගොඩක් සත්‍යටයි ඔස්ට්‍රලියාවේ ඇත්තටම අපිට ගොඩක් ලොකු රිසර්ච් ෆැසිලිටිය එකක් තියෙනවා. ගොඩක්ම ඉම්පෝර්ටන්ටේ තමයි ඔස්ට්‍රේලියාවේ රිසර්ච් කරන විශ්වවිද්‍යාල කියන් යුනිවර්සිටීස් විතරක් නෙමේ, ඒකට ඉන්ඩස්ට්‍රීකේ ඉන්න ඉන්ඩස්ට්‍රි පාර්ට්නර්ස් එතකොට අපේ සෞඛ්‍ය ශේෂත්‍රයේ තියෙන අනෙක් දේවල් ඔක්කොම එකතු වෙලා ඒගොල්ල ගොඩක් හොඳ ස්ට්‍රෝං ඉකෝ සිස්ටම් එකක් මේන්ටේන් කරනවා. ඒ ඉකෝ සිස්ටම් එක හන්දා ඇත්තටම රිසර්ච් එකක් ඉනොවේෂන් එකක් විදිහට ඉදිරිපත් කරලා ඊළඟ ස්ටේජ් එක අපි ට්‍රන්ස්ලේෂන් එකක් කරලා කමර්ෂල් ප්‍රඩක්් එකක් වෙනකම් යන එකට මේ ඉකෝ සිස්ටම් එකෙන් වෙරි ස්ට්‍රෝන් සපෝට් එකක් ඇතටම අපිට හම්බෙනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාව හැමතිස්සෙම එයාලාගේ ටෙක්නෝලජි එකත් එක්ක හැමතිස්සෙම ඉන්ට්‍රෙස්ටඩ් සබ්ජෙක්ට් ඒරියාස් ගොඩක් වෙලාවට අලුත් වෙනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඒගොල්ලෝ අඳුනගෙන ඒගොල්ලන්ට කේට කරන විදිහට තමයි හැමතිස්සෙම ඒ රිසර්ච් එන්වාරමෙන්ට් එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ.
1: අද අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය පබුදි විරතුංගට. ඇය RMIT විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක්. ඇය විසින් සහ ඇගේ කණ්ඩායම මූලිකව මේ සිදු කරන ලද නවතම වෛද්‍ය පර්යේෂණයේ ඒ සාර්ථකත්වය පිළිබඳ අපි අයට සුභපතනවා. ඉදිරි ඔබේ පර්යේෂණ කටයුතු සාර්ථක වේවායි කියන ප්‍රාර්ථනයෙන් අපි සමුගන්නවා. ස්තුතියි. අයිබුවන්.
0: බොහොම ස්තුතියි අයිබුවන්.
2: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
3: හොඳයි, ඉතින් ඒ සමගින් අද වැඩස්ථානයේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. නැවතත් හෙට දිනේදී හමුණ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමු ගන්නවා. අද වැඩස්ථාන ඔබ වෙත ගෙනා මම දිනේෂ් ලීනගේ. ඔබට සුබ දවසක්. අයිබෝවන්.